හරය වයිසා ඉම සින එම ගිය ඉඩනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: මේ කිරීක්ෂණ තමවලදී බාහිර මත සිරිතකින් පත් නෝ නිය බල අපතජවත සෞදි බාකුම්ලාසේන පූජා වක්කින් විසන.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori kipa nebe servisu, hato brigadu wain, i adeus.